කලකොරපාපලේ පාන්තොරේ සදා සාහා ඉදාකාරකීයෝ සිරිනන කානා සාහේබ හතේ හෝල්ගොර දවාරයා ගොරතා මාමේ එනාතෝ පාන්තුලි සොඩයා පේරාග ගුලේ දර සන්දිීදාර හතේ සේවා සම්බාලදාන කල්සාදිම භක්ෂෝ මේනි මානයන්නේ මාන දෙතානයා දෙතාන දෙෝතේ අදියෝට තන්න තන ශ්‍රීගුරු ලාවදාස්ථාන්තියෝ ආතිරේ පාවන පවිත්තරය ස්ථාන සච්චඛණ්ඩ ශ්‍රීහර මන්දර සාධු ජීවිතේ තන්න පන සත්වරෝ ශ්‍රීගුරු ග්‍රන්ථ සාධු ජීව මහරාජ ආතිරේ හදුල් ශබ්දි චෞංකි චරණ කමල සාධී කී අරදාස ਕੋਲ ਚੁੱਕ ਮੁਆਫ ਕਰਨੀ ਸਿੱਖ ਪੜਦੇ